කොම් මේ ෆතියකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම් මේ හවීර නිමිගින්දනි අදි මුලින් ආවාහකේ කියා දීව කොම් මේ දුහාකු මේ දතුරු කරන් ජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ ekamaku e inkom me wahake kundas kurambi afilav hasil kurambi ai burate

0: දෙනවා දිවිරාජ්‍ය ගඩුම් ගෙනස්තනී අතුගේ රාජ්‍ය
1: රාජ්‍යයේ එක කංකොළතවක ආමුණන් අමාස් කොම්හිංගා හරකැත්ත කලන්ඩ
0: සර්කාරුගේ එක ඉධාරාතකුන්දේ ඛිදමෙත්තන් හෝදානේ ෆසේහකුත්තා
1: ඛිදමයි ගෙසෙට්ක කානුනිගත ශායකොෆාවා ලියුත අවස් කලියකු
0: ආමු දිරිවුල්මුගා කොම්මි මීහකක් බේනු වානේ මොහෙම්ම මවලුමාත්ත අදුගේ රාජ්‍ය
1: ආදිත්තෑ බුරාස් වෙච්ච
0: කොම්මි දුවහෙකි හැඳුනු නුවගඩි පනරෑන්
1: ස්ටූඩියෝයි වගුතු
2: එහාරා මිහාරුගේ ෆිල්ම්තෝගේ හික්කෑ මන්සරතකා ලවතවගේ තෙරිය ෆීනාලමා
3: දෙවානි
4: කිහිනෙබ්බාී
3: දන්නාඩෙත්ත
2: අදි අගහෝ රීනාමකායකු ටික්ටොක් චෙලෙන්ජ් වෙස්
5: කොම ආතිත දුවය කරේකට එකකාර ජැර ස්ටෝඩියම් වගුතු
2: ඉස්ක්‍රීන් එහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හට්ස් මීඩියම් වේ අදි අට හැනුවේ මෙග හට්ස් FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලබ
6: ඇතරේ වන්න ඇතරේ වන්නවා කුඩකො කස්සත් කල්ලනී බඳු කොන්න ඇරද
7: කියාබල රාණීගේ හිංහම චහුමක මාඩුව හාෆාන
8: සිහන්ගේ මම මේ බද්ධ කොල්ලන් ගෙන් ගොස් පලාශ
9: දෙන් කුච්ච කුඩුගි පේලත
6: කුච්චක් බෑනුී තැනක
9: අනි කුච්චකුඩ තිීම පල
2: එහාරා මිහාරුගේ තෆාත් ඉහුසාස්තවගේ රේඩියෝ ඩ්‍රාමාත දෙවිරාජ ගඩුගේ YouTube චැනල්ලු මිහාරු අඩුස් වාලි වේෙන දෙවිරාජ ගඩුගේ YouTube චැනල් අවහා සබස්ක්‍රයිබ් කොළවා
10: ල සාකල පාවිතිකර කිහිනත්ත දෙන්ති තනුන් එහෙන් සෑකල නෙරයනකුත් එබුණ බලාල
2: කොම මේක විස් පාක් කොල්ලවෙනි කො නිමුණි කාරු පාක්කුරාජෝනුග සෑකල් සෑකල් පාක්කුරාජෝනුග කාරු දෙරදෝ
10: කිහා දෙරකම් එදියේ නොහම දොරමති පාක්කු මියට පාකින් සෝන වෙස් නූන
2: පාකින් සෝන ඇති මා දුරකුණු එතා පාක්කොප්ප කොඩ තංකුලක හිඟාදී සම රඟලුවානේ
0: පාකුකුරබ්වා එහෙනස් ගවෑදා එක්ගුත පාකුකුරබ්වා අදි එහෙම මිහුණ උඳගූ නුවාගොත පාකුකුරබ්වා
5: එංහා සතරස්තයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
2: දිවෙහිරාජ්‍යයක අඩු